අවසානයට ඇසුණු ගීත පහ අපි තෝරාගත්තේ දෙවියන් ගැන යමක් කියවුණු ගීත. ඉතින් අද අපි ඇහුවේ ප්‍රශ්නය, දෙවියන් කී දෙනෙකු ගැන මේ ගීතවල කියවුනාද කියලා. ඉතින් නිවැරදි පිළිතුර පළමුවෙන්ම එවපු කෙනාට තමයි ජයග්‍රහණය හිමිවන්නේ. මතක තබා ගන්න පිළිතුරු දෙකක් එවන්නට බෑ. අප පිළිතුරු දෙකක් එවොත් අවසානයට එවන පිළිතුර තමයි බාර ගන්නේ. ඒක නිසා හොඳින් කල්පනා කරලා නිවැරදිව පිළිතුර දැනගෙන පිළිතුර අපිට යොමු කරන්න අපේ Facebook Messenger හරහා, එසේ නැත්නම් ඊමේල් පරිවිඩයක් කරා ඔබ අපේ මිතුරෙක් මිතුරියක් නොවේ නම් තවමත්. ඉතින් අපි කතා කර කර හිටියේ බෝධිලිමා කියන මේ අවතාරය ගැන. ඉතින් මේ පුරාණ ගැමියෝ බෝවල දෙවියන්ට බාර වුණා. මේ පිළිබඳ බෝවල දෙවියන්ගේ පිහිට යදින්නට පටන් ගත්තා මෙවැනි අමනුෂ්‍ය උපද්‍රව වලින් බේරෙන්න. ඒ වගේම මෙහෙම ඒ ගමක ගැමි කතක් දරුවෙකු ලැබෙන්නට, එසේ නැත්නම් දරුවෙකු පිළිසිඳ ගත්තාම සඳුන් කුමාරි කියන දේවතාවියට පඳුරක් ගැටගසා බාරයක් උණු බවත් කියවෙනවා. ඒ වගේම මේ බෝධිලිමා අවතාරයේ යම් කෙනෙකුගේ පසුපසින් එන්නට පටන් ගත්තොත් මේ මහරජා මේ තනිපංගල මේ ගමන් බිමන් යනකොට ඉක්මනින්ම ඔවුන් උපදෙස් දී තිබෙන්නේ එවන් පුරුෂයන්ට ළඟම ගෙදරකට තට්ටු කරලා කතා කරන්න ගැහැණු කෙනෙකුගේ කටහඬ ඇසුනොතින් මේ අවතාරය පලා යනවා, කිසිම උපද්‍රවයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ සඳහන් වෙන්නේ මේ පසුපසින් පෙරලීගෙන යම් කිසි ගුලියක් වැනි දෙයක් එනවා, එය පිටට පැන පිටබදා ගන්නවා. ඊට පසුව ඔහුට හෙල්ලෙන්න බැරුව ඒ අමනුෂ්‍ය දෝෂයට ඔහු ලක් වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් හැකි ඉක්මනින් ගෙදරට ගොස් ස්ත්‍රියකගේ කටහඬක් ස්ත්‍රියකට කතා කරා නම්, උදාහරණයක් විදිහට අම්මේ කියලා, එසේ නැත්නම් බිරිඳට, එහෙම නැත්නම් නැගණියක් ඉන්නවා නම් සොහොයුරියක් ඉන්නවා නම් ඒ සොහොයුරියගේ නම කියලා කතා කරාම ඔවුන් නැගිට පැමිණ දොර අරින්න කතා කරන විට මේ අවතාරය මේ බෝධිලිමාගේ උපද්‍රවයෙන් ගැලවෙන්නට පුළුවන් කියලා තමයි ගැමි විශ්වාසය තියෙන්නේ. ඉතින් එසේ නම් යොමු වෙමු ඊළඟ ගීතයට. වැඩසටහනේ අඩහෝරාවකුත් ගත වෙලා විනාඩි කීපයකුත් ගෙවුණු මේ මොහොතේ

ඒගීතවත් තුනේ අපේ වර්ධන බාලසූරියමිරු ගීතයේ සමගින් කල්පනාලොව මල්වනේ. ඉතින් මේ මා පසුකිය වූ දේව කතාවල එහෙම නැත්නම් දේව කතාවේ විස්තරත් අඩංගුනේ මා පෙර කියූ පොතක අඩංගුනා මේ කරුණු. ඒ පොතේ කතෘ මාගේ මේ වෙලාවේ මතකයට නැගෙන්නේ නැහැ. එය යම්කිසි පර්යේෂණ නිබන්ධනයක් අලලා සැකසුණු පොතක්. සිංහල දේව පුරාණය නමිනුයි ඒ පොත ලියවිලා තිබුණේ. ඒ පොතේ බොහොමයක් විස්තර කළේ ශ්‍රී ලාංකීය සංස්කෘතියට, ගැමි සංස්කෘතියට සම්බන්ධ දෙවි දේවතාවුන් පිළිබඳ. ඇත වශයෙන්ම කියනවා නම් බොහෝ දෙවිවරුද, සිංහල බැතිමතුන්, ඒ වගේම ද්‍රවිඩ බැතිමතුන් දෙපිරිසම අදහන දෙවිවරුන් තමයි ප්‍රසිද්ධව සිටින්නේ, විශේෂයෙන්ම විෂ්ණු දෙවියන්, කතරගම දෙවියන් ඒ වගේ. නමුත් මේ සිංහල දේව පුරාණේ නම් පොතේ සිංහල මිනිසුන් අතර තිබූ පුරාණ සිංහල මිනිසුන් අතර තිබූ ඇදහිලි විශ්වාස පිළිබඳ තමයි කතා කර තිබුණේ. ඉතින් දෙවිවරු බොහෝ ගණනකගේ විස්තර තිබුණා. හරිම කුතුහලය දනවන පොතක්. ඔබටත් හැකිනම් යම් දවසක ලංකාවට ගියොත්, ඔබ විදේශයක සිටිනවා නම් මේ පොත හොයාගෙන කියවන්න. බොහොම ලස්සන කතාවලින් හෙබි මේ ගැමි කතා, මේ වගේ ජනවහර ජනශ්‍රුතිය පිළිබඳ ලියවුණු පොතක්.

කැලුම් ශ්‍රීමාල්ගේ පද රචනයකට ඒ මියුරු හඬ මුසු කළේ අමරසිරී පීරිස් ගායන ශිල්පියාණන්. මෙහිත් දෙවියන් ගැන කියවුණා, නමුත් විශේෂිත වූ දෙවි කෙනෙකු ගැන කියවුණේ නෑ. කෙසේ නමුත් තරගය අවසානයි, දැන් පිළිතුරු ලැබෙමින් පවතිනවා. බලමු කවුද ජයග්‍රාහකයා කියා. හැබැයි කියන්නේ නම් ලබන සතියේ. ලබන සතියේ ජයග්‍රාහකයාට ලැබෙන්නේ මොනවාද ඔබ දන්නවා? ඔබ කලින් ජයග්‍රහණය කරලා තිබෙනවා නම්, තරඟයට සහභාගී වෙලා තියෙනවා නම්, ඔබට ලැබෙන දේ දිනුවත් ලැබෙනවා. ඔබ කැමති ගීතයක් ඊළඟ වැඩසටහනින් ඔබට. එසේ නම් යොමු වෙමු තවත් මියුරුම ගීතයකට. ප්‍රකාශ කරන්නට පෙර පිළිතුර, නිවැරදි පිළිතුර දෙවියන් කී දෙනෙකු ගැන කියවුණාදැයි කියා.

කාලය කෙමින් කෙමින් ගෙවී ගොස් අවසානයටත් ළඟා වෙනවා වැඩසටහන. ඉතින් වැඩසටහන අවසාන වෙන්නට කලින් කියන්නට ඕනේ අද පිළිතුර. ඉතින් තරඟයේ පළමු ගීතේ වුණේ නාදසලඹ වැයෙන හඬට. ඉතින් ගීතයේ කෙලින්ම කියුණා කතරගම දෙවියන් එහෙම නැත්නම් කඳ සොරුඳු ගැන. එතකොට එකයි. ඊළඟ ගීතයේ උනේ දෑතින් වැඳලා වැඳලා ඒ ගීතේදී කියුණා මහසෙන් රජුට කියලා. ඉතින් මේ මහසෙන් රජු මින්නේරිය දෙවියෝ ලෙසින් දේවත්වයට පත් වුණා. මේ කතා කරන්නේ මහසෙන් රජුට කියලා ඒ මින්නේරිය දෙවියන්ටයි. ඒ නිසා දෙවනියට අපේ ගීතේ පැමිණි දෙවියන් මින්නේරිය දෙවියෝ. එතකොට දෙකයි. තුන්වෙනි ගීතේ උනේ අද අපේ දවසේ කතාවටත් මුල පිරු විශාරද ගුණදාස කපුගේ ගායනා කළ බෝතිලිමා නංගියේ ගීතය. ඉතින් මේ ගීතේ කියුණා දෙවිවරුන් දෙදෙනෙක් ගැන, ඇත්තටම දේවතාවියක් ගැනත්. ඉතින් පළමු දෙවියන් පළමුව කියුණා බෝවෙල දෙවියෝ ගැන, ඒ වගේම සඳුන් කුමාරි ගැන. එතකොට දෙවියන් හතර දෙනෙකු ගැන කියුණා පළමු ගීත තුන ඇතුළතදී. ඉතින් හතරවන ගීතේ උනේ සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින්. ඉතින් හැමෝම දන්නවා සතරවරම් දෙවියෝ කියන්නේ දෘතරාෂ්ට වෛශ්‍රවණ විරෝධ විරූපාක්ෂ කියන හතර දෙනා කියලා කියනවා. ඒ වගේම තවත් තැනක සිංහල දේව පුරාණයේ කියන පොතේ සිංහල දෙවිවරු හතර දෙනෙක් ගැනත් කියනවා. කොහොම හරි එතන දෙවිවරු හතර දෙනෙක් විදිහට ගැනෙන්නට ඕනේ සතරවරම් දෙවියෝ කියන එක හැමෝම දන්න නිසා. අප කවුරුත් දන්නා වෛශ්‍රවණ විරූඪ විරූපාක්ෂ සහ දෘතරාෂ්ට කියන. එතකොට දෙවිවරු අට දෙනෙකු ගැන කියුණා සතරවරම් දෙවි මහරජ ගීතයට එනකොට. නෑ, ඒ ගීතයේ තවත් එක දෙවිවරයෙක් ගැන කියුණා. ඒ කිව්වේ වලාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස කියනකොට කියුණා දෙවිවරු නම දෙනෙක් ගැන හතරවන ගීතය වෙනකොට. තුන්වන ගීතය මදක් විචාරයට ලක්වන ගීතයක් වුණා. බොහොම දෙවියන් කෙරෙහි දෙවියන්ට අභියෝගයක් වන ගීතයක් බවට පත් වුණා. ඒ ගීතයේ දෙවිවරු තිදෙනෙකු ගැන කියුණා ඒ කතරගම දෙවියන්, විෂ්ණු දෙවියන් සහ සමන් දෙවියන් ගැන. ශ්‍රීපාදයට අධිපති සමන් දෙවියන්, දෙවුන්දරට අධිපති උපුල්වන් දෙවියන් එහෙම නැත්නම් විෂ්ණු දෙවියන්, ඒ වගේම කතරගමට අධිපති මුරුගා හෙවත් කතරගම දෙවියන්. කොහොම හරි කතරගම දෙවියන් ගැන පළමු ගීතයේ කියුණා. එතකොට දෙවියන් නම දෙනෙකු ගැන ගීතවල කියුණා. මේ ගීතෙන් දෙවියන් දෙදෙනෙකු ගත යුතුයි. එවිට දෙවියන් ගණන 11යි. ඉතින් ඔබ එව්වා නම් පිළිතුර දෙවියන් ගණන 11යි කියා ඔබ නිවැරදි. මීට වෙනස් පිළිතුරක් තිබෙනවා නම් ඔබ තහවුර කළ යුතුයි පිළිතුර. එනම් ඔබ හඳුනාගත් මට හඳුනාගත නොහැකි වූ දෙවිවරයෙක් දෙවියෙක් ගැන හඳුනාගත්තා නම් මේ ගීතවල ලියා එවන්න. ඒ දෙවියන් ලිස්ට් එක, දෙවියන්ගේ නම් ටික එක දිගටම මට ලියලා එවන්නට ඕනේ. ඔබ මා සමග එකඟ වන්නේ නැතිනම්, එසේ නැත්නම් දෙවිවරු 11 දෙනෙකුට වඩා කියුණා නම් මේ ගීතයේදී. එසේනම් එයයි නිවැරදි පිළිතුර විය යුත්තේ. ඔබ එව්වා නම් නිවැරදි පිළිතුර සතුටු වෙන්නට පුළුවන් යථා කාලයේ ඔබට පණිවිඩයක් ලැබේවි. ඔබ කැමති ගීතය ඉල්ලලා එය ප්‍රචාරය වෙනවා ඊළඟ වැඩසටහනේදී. ජයග්‍රාහකයාගේ නම සහ ගීතය දෙකම කියන්නම් ඊළඟ වැඩසටහනේදී. හරියටම දවස් 7කින්, එහෙම නැත්නම් තවත් සතියකින් එළඹෙන බදාදා දිනේ. එසේනම් අදට වැඩසටහන අවසන් කර ඔබෙන් මා සමුගෙන යන්නම් සුවබර රාත්‍රියක් ඔබට පතමින්. ඒ වගේම හෙට දිනය සුවබර දවසක්.

ටින් එළඹෙන සතිය ඔබගේ සිතුම් පැතුම් ඉතිී ඉටුවෙන ඉතාමත් හොඳ සතියක් බවට පත්වේවා යන ප්‍රාර්ථනාවත් සමගින් ඔබෙන් සමගෙන යනවා ඔබේ හිතවත් සුරංග දසනායක ගින් එන්නම් හරියටම හම්වෙමු තවත් දින හතකින්.